0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරක

දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම්, ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ, නැකත් දෝෂ, භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වීන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

සිත් සිසිල් වේවා, සියලු දුක් දුම් නසිඳේවා, දහම් සුවඳින් හද නිවේවා, ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

උතුම් බුදු ගුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා.

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.1 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
2: සම්පතම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමග. ඊයේ රාත්‍රී 10:00 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුබ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන් විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: සුදිල ගුවන් විදුලිය
4: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
5: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයේ

0: சுதிலே குவன் விதுலியன் සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදාගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

0: சுதிலே குன்விதுலியே
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ වය. ධම්මපදය යමකව.
1: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. ඒ වගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. ඒ වගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ

0: සැදැහැවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, අද මේ උතුම් ධර්මදේශනාවට, ධර්මානුශාසනාවට මාතෘකාවක් හැටියට සඳහන් කරන්නට යෙදුනා සංසාර බය. මේ යන සංසාර ගමනේ බියජනක ස්වභාවය පිළිබඳව මේ ධර්ම දේශනාව සිදු කරන්න කියන ආරාධනේ දායකත්වයෙන් දරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වුණා. පින්වතුනි, අපිට සද්ධාව ඇති වෙන්නත්, කෙනෙක් ධර්මයේ පිහිටන්නත් සංසාර බය දකින්නම ඕනේ. බුදුරජාණන් වහන්සේ උපනිස කියන සූත්‍රේ පෙන්නවා දුක්ඛූපනිසා සද්ධා. කෙනෙකුට සද්ධා උපදින්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි මේ සංසාර දුක, සසර බය ගැන ඇතිවෙන වැටහීම. කෙනෙක් මේ සංසාරයට බය දකින්න දකින්න එයා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්නවා, මහණෙනි, මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් මේ සංසාර භයානකකම, මේ සසර ගමනේ අනතුර බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට තේරෙනවන්නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ, මොන වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයට මේ මිනිස්සු මහන්සි වෙනවා. දැන් අපිට එහෙම වීරියක් ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ගත්තොත් මේ උපමාවම හිතන්න, හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. අපි හිතමු අපි වෙන වැඩක් කර කර ඉන්න, එක්ක හදිසියේ උයනවා, කෑම කනවා, මොනවා හරි වැඩක් කර කර ඉන්නකොට කවුරු හරි ළඟින් පන්දමක් හරි පහනක් හරි මොනවා හරි අරගෙන යනකොට හදිසියේ හිසගිනි ගන්නවා. දැන් කකා හිටපු කෙනා කෑම කාලා අත හොදගෙන මං පස්සේ ඔය ගින්න නිවනවා කියලා කෑම කන්නේ නැහැ. මොන වැඩ කර කර හිටියත් ඒ බඩු මුට්ටු පෙරලගෙන හරි කොහොම හරි හිසගිනි ගත්ත කෙනා ඉක්මනට ගින්න නිවන්නයි මහන්සි වෙන්නේ. ඊළඟ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. අපි හිතමු අපි නොසිතූ වෙලාවක හදිසියේ එක කාට හරි ගහපු පාරක් වැරදිලා වැදුනා කියලා හිතමු. පිහි පාරක් වදිනවා මොකක් හරි හේතුවකින්. එක්ක ලොකු තුවාලයක් වෙනවා, ආයුධයක් අඩු ගානේ වැටිලා හරි කියමු, කකුලකට වැටිලා හරි. දැන් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා ලොකු තුවාලයක්, මාරාන්තික තුවාලයක් වෙච්ච කෙනෙක් ඉක්මනින් කරන්නේ තුවාලි සනීප කරගන්න. රස්සාවට යන්නේ නැතුව හරි ඉක්මනට උත්සාහ කරන්නේ තුවාලෙට බේත් ටික දාගන්න යන. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සංසාරය ගැන, සතර අපාය ගැන, අපි මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන ගැන මේ ලෝකෙ මිනිස්සුන්ට බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ ස්වභාවය දැකලා මේ භයානක සංසාර ගමන ගැන වැටහීමක්, දැනුමක් ඇති වෙනවා නම් ඒ කෙනා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. පින්වතුනි, සංසාර බය ගැන තේරුම් ගන්න, අපි මේ යන සසර ගමන ගැන තේරුම් ගන්න මං ඔබට බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවීමක් දෙකක් පැහැදිලි කරලා දෙන්න. මෙන්න මේ සිදුවීම ධම්මපදයේ සඳහන් වෙනවා තිස්ස භික්ෂුව ගැන වදාළ දේශනාව හැටියට. දැන් මේ වස් කාලෙනි ගෙවෙන්නේ, විශේෂයෙන් වස් කාලේ මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනා, මේ පින්කම් බොහෝ විහාරස්ථානවල ලංකාවෙත් සිදුවෙනවා, ලෝකෙ පුරාත් සිදුවෙනවා. ඔබ මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ අමාවතුර මේ බෞද්ධ මධ්‍යස්ථානය තුළත් මේ සිදු කරන පින්කම් වස් කාලයට සමගාමීවයි සිදු කරන්නේ. අපේ බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ අලුත පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේ නම, උන්වහන්සේ පැවිදි වෙච්ච අලුත, ඔන්න පළවෙනි වස් කාලේ උදා වුණා. මේ හාමුදුරුවන්ගේ දැන් නෑ දෑයෝ යාළුවෝ එහෙම හිතවත්තු ඇවිල්ලා ආරාධනයක් කරා, ස්වාමීනි ඔබහන්සේ අපේ ගමේ අපි ඔබහන්සේට කුටියක් හදලා තියෙනවා. ඔබහන්සේ අපේ ආරාධනින් වස්වසන්න. උන්වහන්සේට වස් ආරාධනයක් ආවා. උන්වහන්සේත් බොහොම සතුටෙන් මේ ආරාධනාව පිළිගත්තා. දැන් පැවිදි වෙච්ච මුල බොහොම සතුටුයි. බොහෝම සීලාදී ගුණධර්ම පුරාගෙන ගුණධර්ම පුරන කෙනෙක්. දැන් උන්වහන්සේ අර වස් කාලේ මේ ආරාධනාව පිළි අරගෙන ඒ වස් ආරාධනාවෙන් අර කුටිය වස් සමාදන් වෙලා වැඩ හිටියා. ඔන්න වස් මාස තුනක් ගෙවුණා. ඉතින් මේ අය දන් පැන් පිළිගැන්නුවා, බණ කිව්වා, සාසනික කටයුතු සිදු වුණා. වස් කාලේ ඉවර වෙලා දැන් මේ ස්වාමීන් වහන්සේ බොහෝ දුර ඈත වැඩම කරන්න කල්පනා කරා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේගේ අර යාළුවෝ ඥාතීනුත් හිටියා, ඥාති නැගණියක් හිටියා. මේ නැගණිය පිරිසත් එක්ක එකතු වෙලා වටිනා රෙදි කඩක්, සිවුරකට ප්‍රමාණවත් රෙදි කඩක් අරගෙන ඇවිල්ලා මේ පිරිසම උන්වහන්සේට පූජා කරා. ස්වාමීනි ඔබ වහන්සේට සිවුරක් කරගන්න කියලා. ඔන්න අපි සාමාන්‍යයෙන් ඒ කාලේ කියන්නේ, දැන් අදත් අපි කියන්නේ කටින සීවරයකට අවශ්‍ය රෙදි කඩක්. අපි හිතමු කටින දුස්සේ කියනවා. මේ රෙදි කඩක් පූජක, තාම සිවුරක් හදලා නැහැ. උන්වහන්සේට මේක මහා වටිනා දෙයක් දැ. මොකද අද වගේ නෙමෙයි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩක් මේ සිවුරු අඩුපාඩු තිබිලා තියෙන. වටිනා රෙදි තිබිලා තියෙන්නේ රජ පවුල්වල, සිටු පවුල්වල බොහෝම ධනවත් අයට. සාමාන්‍ය අය බොහෝම අමාරුවෙන් තමයි රෙදි කෑල්ලක් හොයාගත්තේ. ඒ නිසා බොහෝ වෙලාවට භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සමහරුන්ගෙන් අහනවා, සිවුරු පිරිකර සම්පූර්ණද? නෑ ස්වාමීනි, එහෙමනම් ගිහිල්ලා ඒව හොයාගෙන එන්න කියපු අවස්ථා දේශනාවල තියෙනවා. පෙර සසරේ මහා පිං ඇති අයට තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරන්නේ, මෙහෙ එන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තයේ දිගු කරද්දිම ඒහි බික්කු භාවයෙන් සිවුරු පාත්‍ර පෙරවිලා ඉරුදි මේ පැවිද්දක් ලැබෙන්නේ. ඒක හැමෝටම ලැබුණේ නැහැ. මේ බුද්ධ ශාසනයේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණේ ඉතාම සුළු පිරිසකට. ඉතින් සිවුරු හිඟ කාලේ වටිනා රෙදි කඩ. උන්වහන්සේට මේ දැන් රෙදි කඩ ගැන දැන් ආසාවක් ඇති වුණා. ඔන්න බලන්න මේ සංසාරී තියෙන භයානක මං ඔබට පෙන්නන්න. දැන් මේ ලැබිච්ච රෙදි කඩ එදා රාත්‍රී දැන් වටිනා රෙදි කඩක්. උන්වහන්සේ මේක පිළි අරගෙන කල්පනා කරා, මම ගමන පිටත් වෙන්න කලින් මේ රෙදි කඩෙන් සිවුරක් හොඳට මට ප්‍රමාණවත් විදිහේ සිවුරක් හදාගන්න ඕනේ. මගේ සිවුර බොහෝම පරණයි. මට තියෙන පරණ සිවුරක්. හොඳ සිවුරක් හදාගන්නවා කියලා දැන් අර රෙදි කඩ අතේ තියාගෙන දැන් රෑ තිස්සේ කල්පනා කරා. නිදාගන්න ගිහිල්ලත් අර රෙදි කඩ ගැන තමයි දැන් හිත. උදේ පාන්දර මේ වටිනා රෙදි කඩ අරගෙන තමන්ගේ නැගණියගේ නිවසට ගියා. ගිහිල්ලා කීවා, නංගි ඔබට පුළුවන් නම් මෙන්න මේ විදිහට මට අඳින්න ප්‍රමාණවත් සිවුරක් හදලා මට දෙන්න පූජා කරන්න. ඉතින් පින් කරගන්න අවස්ථාව හොඳයි ස්වාමීනි කියලා මේ ස්වාමීන් වහන්සේට ප්‍රමාණවත් විදිහට කියපු විදිහටම අර රෙදි කඩ කපලා ඔන්න සිවුරක් හැදුවා. දැන් ওই සිවුර හදන්නත් දවස් දෙකක් ගියා කියලා හිතමු. දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිත තියෙන්නේ අර සිවුරෙමයි. ඔන්න බලන්න අපේ හිත ඇදීගෙන බැදීගෙන යන ආකාරය. දැන් උන්වහන්සේට මේ සිවුර මහලා ඉවර කරලා ගෙනහලා පූජා කරා, මෙන්න ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රමාණවත් සිවුර. උන්වහන්සේ දැන් සිවුර අතට ගත්තා, ඇඳලා බැලුවා, හොඳට ප්‍රමාණවත්. දැන් පඳු පවන්න ඕන. පිරිසකුත් උදව්වට එකතු කරගෙන දැන් පඳු සිවුර පඳු කරා. දැන් පඳු කරලා ඉවර වුණාට පස්සේ කුටිය ඉස්සරහා වේලෙන්න දැම්මා. අර පඳු ටික හොඳට වේලුණාට පස්සේ තමයි සිවුරට අල්ලන්නේ. දැන් මේ දින දෙක තුන කීපෙම උන්වහන්සේගේ හිත නිදාගන්න ගියත් පේන්නේ සිවුර. හීනෙනුත් දකින්නවා දැන්. ඒ සිවුර ඇඳගෙන උන්වහන්සේ පිණ්ඩපාතය වනා. දැන් බලන්න සාමාන්‍යයෙන් මේ වගේ මානසික ස්වභාවයන් ඔබට අපට අපි කාටත් තියෙනවා. සාමාන්‍ය ඔබම ඔබේ උදාහරණ හිතන්න එක, අලුත් ඇඳුමක් ගෙනාවට පස්සේ ඕක ඇඳ ඇඳ ගෙවල් වල බලන්නේ නැද්ද? හීනෙනුත් දකින්නවා මේ ඇඳුම ඇඳගෙන යනවා. සමහරු වටිනා දෙයක් තමන්ට කියලා අයිති කරගත්තට පස්සෙ එක්කෝ ගෙදරකට වාහනයක් ගත්ත කියලා හිතමු. එක්කෝ මොනවා හරි වටිනා දෙයක් ගත්තා. මේක සැරෙන් සැරේ බලනවා. මේකට ආසහිතෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ හිත ඇදිලා ගිය අර සිවුරට. ඔය සිවුර ගැනම හිත හිතා රාත්‍රී දැන් එළිය දාලා වැලේ නිදාගත්තා. උන්වහන්සේ රාත්‍රී නිදාගෙන ඉන්නකොට දැන් හීනෙන් පේන්නේ සිවුර. ටික වෙලාවක් යනකොට රාත්‍රී පපුව හිර වෙන්න ගත්තා. උන්වහන්සේට ශරීරයට විශාල අමාරුවක් වේදනාවක් දැනුණා. හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණා. එහෙමම අර කුටියේම හදිසියේ නොසිතපු විදිහට උන්වහන්සේ අපවත් වුණා. මිය ගියා. පින්වතුනි සංසාරේ තියෙන භයානකකම අර සිවුර ගැන තිබ්බා අසීමිත ආසාව තණ්හාව. උන්වහන්සේ සිල්වත්. උන්වහන්සේගේ දුศีලකමක් ගැන කොතනවත් ඒ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. පැවිදි වෙච්ච මුල්ම කාලේ බොහොම සිල්වත් පළවෙනි වස් කාලේ ගත කරලා අවසන් වුණා විතරයි. දැන් උන්වහන්සේගේ අපවත් වීම භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා. උන්වහන්සේ වැඩ සිටියේ කුටියට ඇවිල්ලා දැන් මේ කුටියේ උන්වහන්සේගේ දේහය අරගෙන ගිහිල්ලා ආදාහන කරලා මේ සිවුරු පිරිකර අස් කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒ අසල වැඩ හිටියා. ඒ අසලම ආරාමයක බුදුහාඳුර වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත. දිබ්බ චක්කු කියලා කියන්නේ අපේ ඇහැට පේනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ඇස දිවසක් දිවස් ඥානයක් උපදවාගෙන තියෙනවා. උන්වහන්සේට දෙව්ලොව සිදුවෙන දේවල් මේ ළඟ දකිනවා වගේ දිවසින් දකින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙ වෙන දේවල් මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ දිවසින් දකින්න පුළුවන්. හිත යොමු කරලා නිරේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. කොහේ හරි ලෝකෙ කොහේ තැනක කොතන සිද්ධ වුණත් උන්වහන්සේගේ දිවසින් දකින්න පුළුවන් දිබ්බ චක්කු. දිබ්බ සෝත කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් සීමාව ඉක්මවා ගිය දිවසක් තියෙනවා ඇසීමේ හැකියාව. දැන් අපි දන්නවා අපිට ඇහෙන්නේ යම් සීමාවක් තුළ විතරයි. හැබැයි භාවනා කරලා දිබ්බ සෝතේ උපදවාගත්ත කෙනෙකුට දිව්‍ය ලෝකේ දෙවියන් කතා කරන ඒවා ඉරුදියෙන් අහන. මේ ළඟ කතාවක් අහගෙන ඉන්න වගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ කතා බහ අහනවා. බ්‍රහ්මයන් කතා කරන දේවල් බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා දහම් දෙසනවා. බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝතේට ඇහුණා කෙනෙක් විලාප දීගෙන දුවනවා. මගේ සිවුර ගන්න එපා, ඔක මගේ කියාගෙන දුවනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. බලනකොට මේ සිවුරේ මැක්කෙක් වෙලා ඉපදිලා. ඔන්න බලන්න භයානකම. හිතන්නවත් පුළුවන් දෙයක්ද කියලා හිතන්න සසර කොච්චර භයානකද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරලා සංඝයාට කියනවා, මහණෙනි, තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දින හතක් අවසන් වෙනකම් භික්ෂුන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් බෙදා හදා ගැනීම කරන්න නැතුව ඒ ඔක්කොම කුටියේ දාලා වහලා තියන්න කියෝ. සාමාන්‍ය ස්වභාවයේ තමයි භික්ෂුන් වහන්සේ නමක් අපවත් වුණොත් උන්වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ නමක් හිටියොත් උන්වහන්සේට සිවුරු අඩුපාඩු තියෙනවා නම් උන්වහන්සේට ඒව පරිහරණය කරන්න පුළුවන්. වැඩි ටික සංඝයාගේ ප්‍රයෝජනෙට එක්ක ගබඩාවට දාන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියා හිටියා දින හතක් යනකම් තිස්ස හාමුදුරුවන්ගේ සිවුරු පිරිකර එහෙමම තියන්න. දැන් භික්ෂුන් වහන්සේලාට මේක ප්‍රශ්නයක්. බුදුහාඳුරු කාරණේ සිහිපත් කරේ නෑ අයියේ කියලා. ඉන් දවස් දෙක තුන ගෙවුණා. දින හත අවසන් වුණා. අටවෙනි දවසේ දා දම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අර තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දැන් සංඝයා සංඝ සම්මුතියෙන් ඒවා බෙදා හදාගෙන ඒ කුටි අස්පස් කරලා ඒ කටයුතු කරන්න දැන් කාලයයි කියෝ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඇයි තිස්ස හාමුදුරන්ට විතරක් ඒ සිවුරු පිරිකර ගන්න එපා කිව්වේ? දින හතක් එහෙම වහලා තියන්න කිව්වේ ඇයි? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තිස්ස සිවුර ගැන තමන්ට ලැබිච්චේ සිවුර ගැන ආසාවෙන් බොහෝම තණ්හාවෙන් වාසය කරා. තිස්ස භික්ෂුව මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇතිවෙච්ච ආසාව බලවත් වෙලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා පහළ වුණා කියු. දැම් මැක්කෙක් කියන්නේ මේ අවුරුදු ගණන් ආවිස තියෙන සතෙක් නෙමේ. ඔහු දින කීපයකින් අර සිවුරේම ඉහාට මෙහාට ඇවිද ඇවිද ඉඳලා ඔහු මිය ගියා. බුදුරජාණන් වහන්සේක වැළැක්වේ කවුරු හරියේ සිවුර ගත්තනම් මේක මගේ සිවුර මගේ සිවුර කියලා අර තණ්හාවෙන් ඒ සත්‍යය එක ඉපදුනේ. ඒ ගත්ත කෙනා ගැන තරහක් වෛරයක් ඇති වෙනවා. ඒ අකුසලේ බලවත් වෙලා දුගතිය වැටෙනවා. සුගතියක යන්න තියෙන අවස්ථාව නැති වෙන. භික්ෂුන් වහන්සේලා අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඒ මැක්කට මොකද වුනේ? බුදුරජාන් වහන්සේ වදාලා ඊයේ රාත්‍රියේ ඔහු මිය ගියා. ඔහු දැන් දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් වෙලා පහළ වුණා කියලා. එතකොට බලන්න පින තිබුණා. ඇයි හොඳට සීල් රැකපු කෙනෙක්. උන්වහන්සේගේ දුศีලකමක් ගැන මේ දේශනාවේ කොහෙවත් නැහැ. හැබැයි මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇති වෙච්ච අසීමිත ආසාව බලවත් වෙලා දින කීපයකට හරි දුගතිය වැටුණා. ඔබ අහලා ඇති මේ ආසන්න කර්ම බොහොම බලවත්. මජ්ඣිම නිකායේ තියෙන මහා කම්ම විභංග කියන සූත්‍රය මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වුණොත් පින් කරපු කෙනෙක් හරි පින යටපත් වෙලා අකුසලෙ මතුවෙන්න පුළුවන්. පෘථජන භාවයේ ඉන්න කෙනාටයි ওই අනතුරු ඔක්කොම. සෝවාන් වෙච්ච කෙනෙකුට ඕක කවදාවත් සෝවාන් වෙච්ච කෙනා සතර අපායෙන් සදහටම මිදිච්ච කෙනෙක්. ඒ කෙනාට ආසන්න කර්මෙන් බලපෑමක් කරන්න බෑ. හැබැයි පෘථජන කෙනාට දන් දෙනවා, සිල් රකින්නවා, පින්කම් කරනවා, බොහෝ පින්කම් කරගෙන හිටියත් අන්තිම වෙලාවේ අකුසලයක් මතුවෙන්න පුළුවන්. දැන් බලන්න තිස්ස හාමුදුරුවන්ට අච්චර සිල්වත්ත සියල්ල අතහැරලා පැවිදි වෙලා මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම පුරාගෙන හිටපු තිස්ස කියන සාමීන් වහන්සේට මේ සිවුරක් නිසා සිවුරට ඇතිවෙච්ච ආසාව නිසා මරණ මංචකේ ඒ තණ්හාව බලවත් වෙලා දින කීපයකට හරි එහෙම උපතක් ලැබුවා නම් මේ තණ්හාවේ තියෙන භයානකකම ගැන ඔබ හිතන්න. ධර්මාශෝක රජුරුව ගැන හිතන්න. අපි මේ කරන පින්කම් මොනවද? ඔබ බොහෝම මහන්සි වෙලා එක විහාරස්ථානයක් ගොඩනගලා ඇති. එක්ක ලංකාවේ හරි කොහේ හරි දුප්පත් පන්සලක විහාරස්ථානයක එක්ක ධර්මශාලාවක් හදලා, බෝධි ප්‍රාකාරයක් හදලා, බුදුගයක් හදලා කොහේ හරි ඉන්න පිරිසකට ඔබ අසරණයන්ට උදව් කළ ජීවිතේ කරගත්ත පින්කම් ඔබට ඇති. හැබැයි අපි ජීවිත කාලෙම උත්සාහ කරත් අපේ හැකියාව හැටියට අපි පන්සලක් දෙකක් තුනක් මහා දක්ෂ කෙනෙක් කීපයක් හැදුවා කියලා හිතක් අපිට කවදාවත් හිතන්න පුළුවන්ද අපේ ජීවිත කාලේ වෙහෙර විහාර 84,000ක් හදන්න පුළුවන් කියලා? ඒක අපිට හිතන්නවත් බැරි දෙයක්. ධර්මාශෝක රජතුමා යොදුනෙන් යොදුන 84,000ක් වෙහෙර විහාර හැදෙව්වා. ඊළඟට තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි කෙරෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ දියණිය සංගමිත්තා රහත් භික්ෂුණිය මුණුබුරා තමයි සුමන සාමණේරයන් වහන්සේ ඇසුරු කරේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනා කරා. තුන්වෙනි ධර්ම සංගායනාව කරලා ලෝකේ රටවල් ගණනාවකට ධර්මයේ ව්‍යාප්ත කළා. දැන් ඔය පින්කම් දිහා හිතලා ඔබ දිහා බලත් අපි මේ කරගෙන තියෙන පින් මොනවද කියලා හිතේ. එච්චර පින් කන්දරාවක් කරගත්තා. හැබැයි මතක තියාගන්න පින අහිමි වෙන්නේ නැහැ. නමුත් මේ සංසාරේ භයානකකම තමයි මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා පින යට කරගෙන අකුසලයක් මතුවෙන්න පුළුවන් ඉරණමක් ජීවිතේ තියෙනවා. ඒක තමයි පෘථජන භාවයේ අනතුර. ධර්මාශෝක රජතුමාට දැන් හිතන්න ඔබ ඔය කතාව දන්නවා. ජීවිතයේ සමහර දේවල් නොසිතන විදිහට මේ කර්මයත් එක්ක යෙදෙනවා. ඔබ සමහර ලාවට පින් කරනවා, බණ අහනවා, දන් දෙනවා. අපි හිතාගෙන ඉන්නවා නෑ මට නම් එහෙම අවාසනාවන්ත ඉරණමක්වත් වෙන්නේ නෑ. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මගේ දරුවොත් හොඳට ධර්මයේ පිහිටපු අය. මගේ බිරිඳත් මාත් එක්ක හොඳට පින්කම් කරනවා. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතලා හිතෙන්න පුළුවන් නෑ මම ලෙඩ වුණත්, මං වයසට ගියත් මගේ දරුවෝ හරි මල් ළඟ ඉඳී. ඒ අය හරි මට ධර්මී කියලා දෙයි. සමහරු පින් පොත් ලියනවා. අපි පින් පොතක් ලියලා හිතනවා මං මැරෙනකොට මට මේ පින්කම් කවුරු හරි ළඟ ඉඳන් කියනවනම් අපි කවුරුත් කැමති පින සිහි කරගෙන අර දුටුගැමු රජ්ජුරු වගේ සාධකාරදීගෙන පිරිත් අහගෙන නින්දෙන් පිබිදියා වගේ දිව්‍යලෝකික පහළ වෙන්න කවුරුත් ආසයි. හැබැයි අපි නොසිතන ජීවිතයේ ඉරනම හිතාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාට කවදා කොතන මොන විදිහට මරණයට පත්වෙන්න වේද අපි කවුරුත් දන්න. දැන් බලන්න ධර්මාශෝක රජ්ජුරු. රජ්ජුරුව ළඟට ඒ තරම් අධිරාජ්‍යයක් ළඟට සේවයට ගන්නේ විශ්වාසවන්තම කෙනෙක්නේ. ධර්මාශෝක රජ්ජුරුව ලෙඩ වෙලා ඉන්නකොට පාර යන මිනිහෙකුට අඬ ගහලා වැඩක් කරන්න බැයිද කියලා වටාත දෙන්නේ නැහනේ පවන්සලන්. රජතුමාට පවන්සලන් හරි ළඟට එන්නේ රජතුමා ළඟ කාලයක් වැඩ කරපු රජතුමාගේ සිතුම් පැතුම් දන්න විශ්වාසවන්තම සේවකයෙක් තමයි රජ්ජුරුව ළඟම රාජකාරී යොදවන්නේ. හැබැයි ඔහුටත් මොකක් හෝ වැරදීමකින් රජතුමාට කේන්ති යන විදිහට අර වටාත්ත වැදුනා කියන එක තැන් වෙලා රෝගීව හිටපු රජතුමාට ඒ පුද්ගලයා ගැන අර පවන්සලන කෙනා ගැන ද්වේෂ හිතක් තරහක් කේන්තියක් ආවා. ඒ එන කේන්තියේ ස්වභාවය තමයි අපි අයෝනිසෝ මානසිකාරී යෙදෙන්න යෙදෙන්න නූපන් අකුසල් උපදින උපන් අකුසලී බලවත් වෙන. තමන්ට යමක් කරන්න අණ දෙන්න අර වෙනද වගේ නැකිටලා යමක් කරගන්න බෑ එක තැන් වෙලා මරණාසන්න මොහොතේ. නමුත් ද්වේෂ හිත බලවත් වුණා. ඒ ද්වේෂේ බලවත් වෙලා මිය ගියා දින කීපයකට හරි දුගතියක වැටුණා. ඒ නිසා පිංගතුනි ජීවිතයේ මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා දුගතියක වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඔබත් මමත් අපි යන සංසාර ගමන බුදුරජාණන් වහන්සේ පෙන්වේ සංසාරික සත්‍යයට සතර අපාය හරියට මහ ගෙදර වගේ කියලා. අපේ ජීවිතයේ කලාතුරකින් පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙක දිව්‍ය ලෝකෙක අපි දැන් මේ මනුස්ස ලෝකෙ ඉන්න නිසා අපිට දැනෙන්නේ මේක නිකන් දුර්ලභයි දුර්ලභයි කියලා කිව්වට බොහෝ වෙලාවට අපි හිතන ක්‍රමේ මොකද අපිට පේන්නේ නැහැනේ මේ ලෝකේ හැම දෙයක්. අපිට චුතූපපාත ඥානය තිබ්බනම් අන්න අපි දකිනවා මේක පරීක්ෂණලයකින්වත් විද්‍යාත්මක උපකරණයකින්වත් මැරුණට පස්සේ උපදින තැන හොයන්න පුළුවන් කමක් නෑ අපිට. දැන් අපි වෛද්‍යවරයෙක් කියලා හිතා ඔබ කෙනෙක් මැරුණා කියලා නිගමනය කරන්නේ ඔබේ වෛද්‍ය දැනුමට අනුව. එක්ක එයාගේ හුස්ම වැටෙන්නේ නැත්නම් නාඩි අල්ලලා බලනවා, ඇස් වලින් බලනවා, එයාගේ හදවත නතර වෙලා හුස්ම වැටෙන්නේ. එතකොට මේ අනුව ඔබ යම් වෛද්‍ය විද්‍යාත්මක ඔබ නිගමනය කරනවා මෙයා මැරිලා. හැබැයි එයාගේ විඤ්ඤාණය මානසික ලෝකය මේ ශරීරයෙන් බැහැර වෙච්ච හැටි වෛද්‍යවරයාට පේන්නේ නැහැ. එයා චුත වෙලා උපත කරා ගිය ආකාරය දකින්න පුළුවන් කමක් නැහැ. කර්මාන් රූපිය කොහෙද ඉපදුනේ කියලා ඒක පේන්නේ නැහැ. ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. අන්න බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී තමයි චුතූපපාත ඥානිය උපදවාගත්. ඒ තුලින් උන්වහන්සේ දකිනවා සංසාරික සත්වයන් සතර අපායේ මහගෙදර කරගෙන යන ගමනක් මේ. බුදුහාඳුරු දවසක් උපමාවකට පෙන්වුවා මහණෙනි නියසිලට පස් ටිකක් අරගෙන. අපි දන්නවා පොළොවෙන් පස් ටිකක් මේ නියසිලකට ගත්තොත් ඉතාම ස්වල්පයයි නිකන් හැඳකටවත් එන්නේ නැහැ නේ මේ නියසිලකට කියන්නේ. නියපොත්තකට ගන්න ටික හිතක් ඉතාම ස්වල්පයයි. පස් චුට්ටක් නියපොත්තකට ගන්න පුළුවන්. නියසිල වැවිලා තිබුණත් පොඩ්ඩයි. බුදුහාඳුරු භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි මේ මහා පොළවේ තියෙන පසුයි තථාගතයන් වහන්සේගේ නියසිලේ තියෙන පසුයි අතර වෙනස නුඹලා දකින්නවත්. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නියසිලේ තියෙන ඉතාම ස්වල්පයයි. මේ මහා පොළවේ තියෙන පස් 100න් පංගුවක් 1000න් පංගුවක් ලක්ෂෙන් පංගුවක් ඉලක්කමකින් බිंदु ගානකින් කියන්න බැරි තරම් විශාලයි කිය මහ පොළවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට මං උපමාවක් හැටියට මේ පෙන්වුවේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන සංසාරික සත්වයන් මහ පොළවේ පස් වගේ කිය. මේ නියසිලට ගත්ත පස් වගේ ටික දෙනයි කීවා මනුස්ස ජීවිත ලැබලයි. දැන් ඔය කාරණේ ඔහොම කිව්වට ඇත්තනේ නම් එහෙම කිව්වනේ කියලා අපිට හිතෙනවා. හැබැයි හිත ඇතුලෙන් අපිට හිතෙනවා ඒ වුණාට ඔච්චර මිනිස්සු ඉන්නේ. ඊග ඔබ අවංකව හිතන්නකෝ. ඔබට හිතෙනවා මෙච්චර මිනිස්සු ඉන්නේ මේ කෝටි දැන් 700ක් 800ක් විතර ඉන්නේ ලෝකේ. මේ තරන් ජනගහනයක් ඉන්නේ. අපි ඕක තේරුම් ගන්න ඕන මෙන්න මේ විදිහට. අපිට මේ උපමාව අපි ගලප ගත්තොත් අපිට සංසාරය ගැන ලොකු දැනුමක් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබත් මමත් අපි කවුරුත් අර නියසිලට ආපු පිරිසක්, දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබපු පිරිසක්. දැන් ඔබ හිතන්න, අද අපි දැන් අදට ගලපලා හිතමු, මේ ලෝකෙම මනුස්ස ජීවිත ලැබපු අය දුප්පත් පොහොසත් ලස්සන කැත ඔය ඔක්කොම පැත්තක තියමු, මනුස්ස ජීවිත ලැබපු ඔක්කොම කෝටි 700ක්, දැන් ටිකක් වැඩි වෙලා අපි නිකන් කෝටි 750ක් කියලා හිතාගමු. එතකොට මනුස්ස ජීවිත ලැබලා ඉන්නවා කෝටි 700කට වැඩි පිරිසක්. පින්වතුනි, අපිට කෝටි ගාණෙන් හරි කියන්න පුළුවන්. එතකොට ලෝකෙ මනුස්ස ජීවිත ලැබලා මෙච්චරයි කියලා අපිට කෝටි ගාණෙන් හරි බිංදු ගාණෙන් හරි කියාගන්න පුළුවන්. අපිට මේක අඩුද වැඩිද ගලපන්න තියෙන්නේ අන්න බුදුහාඳුර පෙන්වන නියසිලට ගත්ත පස් වගේ නම් මනුස්ස ජීවිත ලැබපු ප්‍රමාණය. සතර අපායේ ඉන්න පිරිස මහ පොළොවේ පස් වගේ කියලා හිතන්න කියව. දැන් අපිට සතර අපායේ තේරුම් ගන්න ඕනේ. සතර අපාය කියලා බුදුහාඳුර පෙන්වුවේ අපායවල් හතරක්. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය. ඔය අපායවල් හතරෙන් තුනක්ම අපිට විශේෂ වෙන්නේ නැහැ. නිරය, අපි කවුරුවත් මේ ලෝකෙ කිසිම රටකින්වත් ලෝකෙ මොන විද්‍යාඥයෙක්වත් කවුරුවත් නිරේ සංගණනයක් කරලා නිරිසත්තු මෙච්චරයි කියලා කොහෙවත් සංගණන වාර්තාවක් නැහැ. එතකොට ඔබවත් මමවත් අපි කවුරුත් බුදුහාඳුරන්ගේ දේශනාවලින් දේවදූත සූත්‍රය, බාලපඬිත සූත්‍රය, අපාය ගැන කරපු දේශනාවලින් නිරේ මේ වගේ කියලා දැනගත්තට අපි කවුරුත් කොච්චරක් ඉන්නවද කියලා නිරිසත්තු දන්නේ නැහැ. ඒ නිසා නිරේ අපි පැත්තක තියමු, පේන්නේ නැති නිසා අපිට පේන්නේ. ඊළඟට പ്രേත අපාය. අපි ඒක දකින්නෙත් නැහැ. ඒ දිවසත් නැහැ. අපිට දිවස් නුවණක් නැහැ പ്രേතය දකින්න. දැකපුවයි හිටියා බුදුහාඳුරු විතරක් නෙමෙයි, මුගලන් මහ රහතන් වහන්සේ, ගොඩාක් කීර්ති බල සම්පන්න රහතන් වහන්සේලා പ്രേතියව සමග කතා කරපු ඒවා പ്രേතවත්වයේ දේශනාවල තියෙනවා. අපිට පේන්නේ නැහැනේ. අපි ඒකත් පැත්තක තියමු. പ്രേත ලෝකේ පේන්නෙත් නැහැ. ඊළඟට තවත් අපායක් තමයි අසුර අපාය. අපිට ඒක පේන්නෙත් නැහැ. අසුර අපාය. හැබැයි අසුර අපාය ගැන බුදුහාඳුනගේ දේශනාවල තියෙනවා. මේක තියෙනවා පහාරාද කියලා සූත්‍රයක. පහාරාද කියන සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා මහා සාගරේ මහ මුහුදේ ඉන්නවා අමනුෂ්‍යෝ. යොදුන් සිය ගණන් විශාල අමනුෂ්‍යෝ ඉන්නවා කියනවා මහා සාගරය ඇතුලේ. ඒ අය ගැන තියෙනවා තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර, ගහන්දරු. ඔය කියන්නේ මනුස් අමනුෂ්‍යෝ, මාළු නෙමේ. මුහුදේ අපි දකින්නේ මාළු නොඑක් සත්තු, ගොරෝසු ශරීර ඇති ඔය පීනගෙන යන සත්තු තමයි අපි මුහුදේ දකින්නේ. හැබැයි බුදුහාඳුරෝ පෙන්නා මහා මුහුදේ ඉන්න අමනුෂ්‍ය වර්ග අමනුෂ්‍යෝ. ඒ අය තිමි කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්න මුහුදේ, තිමංගල කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්න, තිමිර පින්නල කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්න, නාග, නාග ලෝකේ තියෙන මහා සාගරය ඇසුරු කරගෙන. එතකොට අසුර, අන්න අසුර කියන අපාය මහා මුහුදේ තියෙන, ගහන්දරව මුහුද ඇසුරු කරගත් පිරිස. එතකොට මේ අසුර කියන අය මුහුදේ ඉපදිච්ච දුක් විඳින අමනුෂ්‍ය කොටසක්. එතකොට ඔය වගේ දේශනාවක් තියෙන, අපි ඒකත් පැත්තේ ඒක පේන්නෙත් නැහැනේ. එතකොට සතර අපායෙන් හතරෙන් එකයි පේන්නේ. හතරෙන් තුනක්ම අපිට විශේෂ වෙන්නෙම නැහැ. අපිට නොපෙනෙන හතර තුන පැත්තක තියලා අපි පේන ටික ගමු. පේන්නේ තිරිසන් ලෝකේ. දැන් ඔන්න තිරිසන් සත්වයන් ගැන බුදුහාඳුරන්ගේ විග්‍රහයක් කරණීය මිත්‍ත සූත්‍රයේ තියෙනවා. කරණීය මිත්‍ත සූත්‍රය අපි කවුරුත් දන්නවනේ. ඔබට කටපාඩම් ඇති. ඔය කරණීය මිත්‍ත සූත්‍රයේ බුදුහාඳුර විස්තර කරනවා තිරිසන් සතුන් ගැන. දීගාවා, දීර්ඝ ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මහන්තාවා, මහත ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මජ්ජිමාව, මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. රස්ස, කුඩා සත්තු ඉන්නවා. අනුක, තූලාව, අනුක කියන්නේ පියවිය හැට නොපෙනෙන සත්තු ඉන්නවා. අමනුෂ්‍ය නෙමෙයි, තිරිසන් සත්තු ඉන්නවා, පියවිය ඇහෙන් දකින්න බැරි සත්තු ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝක දැක්කේ අන්වීක්ෂෙන් නෙමෙයි. අද අපි අද ලෝකයේ අන්වීක්ෂය හොයාගත්තට පස්සේ අපි බලලා කියනවා මෙහෙම සත්තු ඉන්නවනේ, මේ පුංචි සත්තු ඉන්නවා, ඇහැට පේන්නේ නැති සත්තු ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඒ අය ගැන පෙන්වුවේ අනුක, ඇහැට නොපෙනෙන සියුම් සත්තු. ඒ අය තිරිසංගත සත්තු පිරිසක්. තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා. දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තු ඉන්නවා. දැන් ඔය සත්ත්ව විග්‍රහයම හිතලා බලන්න. පින්වතුනි, අපි තේරුම් ගම් මෙහෙම අපි හිතමු. සාමාන්‍යයෙන් අපේ ඉඩම ගැන හිතමු. ඔබ ඕස්ට්‍රේලියාවේ හරි ඔබ ලංකාව ගැන හරි හිතාගන්නකෝ. ඔබ ඕස්ට්‍රේලියාවේ හිටියත් බොහෝ වෙලාවට ලංකාවේ අධ්‍යක්ෂින් තියෙන අපි ලංකාවේ නිකන් ඉඩම ගැන හිතමු. අපිට පර්චස් 10ක් හරි 20ක් හරි තියෙනවා කියලා හිතන් අපිට කියලා ඉඩම මහ පොළොවේ. එතකොට ඔබේ ගෙදර මහ ගෙදරම කියලා හිතාගන්න, වැඩිපුර කට්ටිය හිතාගම. ওই ගෙදර 10 දෙනෙක් ඉන්නවා කියලා හිතා. පර්චස් 10ක් 20ක් තුල ගෙයක් හදාගෙන ජීවත් වෙන්නේ 10 දෙනයි. ඔය 10 දෙනා ජීවත් වෙන ඉඩමේ ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද කියලා හිතා. ඔබ නිකන් හිතන්න, ඔය භූමියේ ඔය ඉඩම ඇතුලේ ඉන්න ඇහැට නොපෙනෙන සත්තු නෙමෙයි, අන්වීක්ෂෙන් හොයලා නෙමෙයි, පේන ඇහෙන් බලලවත් පේන සත්තු ටිකවත් හොයාගන්න පුළුවන්ද? කූඹි ගුලක් ගත්තොත් කෝටි ප්‍රකෝටි ගාන වියෝ ගුලක් බලන්න. පොළොව හාරන්න හාරන්න පොළොවේ සත්තු නැද්ද? කොච්චර පොළොව ඇතුලේ පණෝ සත්තු කොච්චර ඉන්නවද? අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න මොනතරම් පණෝකේ ඉන්නවද කියලා. ඒ නිසා අපේ ඇහැට පේන තිරිසන් ලෝකේ සත්තු ටිකවත් අඩු ගානේ පර්චස් ගණන් වලින් නෙමෙයි, ඔබ පුංචියට පුංචියට කළා නිකන් හිතන වර්ගාඩියක්, පොළොවේ වර්ගාඩියක් ගත්තත් අසූචි ගොඩක ඉන්න පණුව ටික නිකන් හිතන්න අපිට ගණන් කරලා අවසන් කරන්න පුළුවන්. ඔය අපේ ඇහැට පේන සත්තු, නොපෙනෙන සත්තු, බුදුහාමුදුර අර පෙන්නපු අනුක කියලා ඇහැට නොපෙනෙන සියුම් සත්තු, අන්වීක්ෂයෙන් බල්ලා හොයන්න තරම් ඉන්න සත්තු කොච්චර ඇද්ද? ඔය එක අපායක්. නිරේ අපි දන්නේ නැහැ කොච්චරද කියලා, කෝටි කීයක් නිරේ දුක් විඳිනවද කියලා අපි දන්නේ නැහැ. ප්‍රේත අපාය, ප්‍රේතයෝ කෝටි ගණනින් කොච්චරක් ලෝකේ ඉන්නවද අපි ඒක දන්නේ නැහැ. අසුරාපාය ගැන ගණන් දන්නේ නැහැ. එතකොට ඔය ඔක්කොම එකතු කරපුවහම බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනි, සතර අපායේ ඉන්න පිරිස මහ පොළොවේ පස් තරම් කියලා හිතන්න කියලා. ඒ තරම් සත්වයෝ සතර අපායේ දුක් විඳ විඳ අපායෙන් අපායට වැටි වැටි යනවා. ඔය අතරේ මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියවා. නියසිලට ගත්ත පස් ටිකක් වගේ. මනුස්ස ලෝකේ ඉන්න පිරිස අපිට ඉලක්කමින් කියන්න පුළුවන්. කෝටි ගාණෙන් හරි අපි කෝටි 700ක් කියලා හරි කියනවා. අපිට තිරිසන් අපාය හිතාගන්නවත් බැහැ. පින්තුණි අටුවාවේ එක දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි, විඥාන උපත් හොය හොය සැරිසරන්නේ මහා වර්ෂාවකට අහසින් වැහි බින්දු වැටෙන්නේ යම්සේද? ඒ වගේ විඥාන හැම වෙලාවෙම මේ පරිසරය උපත් හොය හොය සැරිසරනවා කියලා. අපිට පේන්නේ නැහැ ඒක. දැන් බලන්න අඹ ගෙඩියක් කුණු වෙනකොට ඔය අඹ ගෙඩිය ඇතුළට විඥාන කොච්චර ලිංග ගන්නවද කියලා. ඒ ශ්‍රාවය ඇති තෙත් පරිසරයෙන් උපදිනවා කියලා තියෙනවානේ. මෞකුසින් විතරක් නෙමෙයි සත්‍ය උපදින්. මෞකුසින් උපදිනවා, බිත්තර ඇතුළෙන් සත්‍ය උපදිනවා, ඕපපාතිකව පහළ වෙනවා, තෙත් පරිසරය උපදිනවා. විඥාණයට තෙත් පරිසරයක්. ඒක සමහරවිට අඹ ගෙඩියක් කුණු වෙනකොට කුණු වෙලා යන ශ්‍රාවය. ඒත් ඇති විඥානයක් ඒකේ බැසගෙන පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. අසූචි ටිකක් ඇති. ඒ අසූචි ගොඩට බැස ගන්නවා විඥානය. ඒකෙන් පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. කුණු කාණුවල අසූචි ගොඩක මේ පොළොවේ ඇතුලේ මලමුට්ට ටිකෙන් පවා කයක් හදාගන්නවා. විඥානි බැසගත්තට පස්සේ නාම රූප ධර්මයන් හැටියට තමන්ට ශරීරයක් හදාගන්න, අර කයක් හදාගන්න. ඒ නිසා මෙවැනි සංසාර ගමනක අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන අපිට තේරෙන්නේ අපි මේ ඉන්න තැන වටිනාකම, සසරේ භයානකම අපිට තේරෙන්නේ. මොකද අපි ඉන්නේ අවිද්‍යාව තුල, තණ්හාව තුල. අවිද්‍යාවේ තණ්හාවේ ලක්ෂණය තමයි බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි, තණ්හාවේ ලක්ෂණය තමයි යායන් තණ්හා පෝනෝ භවිකා. තණ්හාව නිසා පුනර්භවයක් ඇතිවෙන. තණ්හාවෙන් මොකද කරන්නේ? අපිට ආයෙමත් පුනර්භවයක්, පෝනෝ භවිකා උපතක් හදලා දෙනවා කොහේ හරි. එක්ක නිරේන්න පුළුවන්, එක්ක ප්‍රේතාපායක වෙන්න පුළුවන්, එක්ක තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, එක්ක ආයි මෞකුසක වෙන්න පුළුවන්, කොහේ හරි උපතක් හදලා දෙනවා පෝනෝ භවිකා. නන්දි රාග සහගතා ඒ උපතට ආස්වාදයෙන් ඇලෙනවා. තත්ත තත්ථාවි නන්දිනේ උපෝපන්තන සතුටින් පිළිගන්න. ඕකයි තණ්හාවේ ලක්ෂණේ. ඒ නිසා තමයි ඒකෙන් ගැලවෙන්න බැරි. දැන් අපි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි පෙර ජීවිතවල මොකුත් දන්නේ නැහැ. පෙර ජීවිතේ කොහෙද හිටියේ, කොහේ ඉඳන් දාවේ, ඒ කාලේ මොනවද තිබ්බ බැඳීම්, ඒ කාලේ මේවා දාලා යන්න බෑ බෑ කී කී මොනවට ඇලීගෙන හිටියද, ඒව මොකුත් දැන් දන්නේ නැහැ. දැන් ඔන්න අපි මොකක් හරි පිනකින් මනුස්ස ලෝකෙ ඉපදුනා පෝනෝ භවිකා. දැන් ඉපදුනාට පස්සේ අපි දැන් අපිට ලැබුණ ඇස කන නාසය දිවකය මනස ආයතන හයක් ලැබුණා. මව්කුසකින් දරුවෙක් හැටියට ඉපදුනා. දැන් අපි මේ ශරීරයට ඇලුම් කරනවා. නන්දි රාග සහගත තට්ට තට්ඨාපි නන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්න. දැන් අපි පිළි අරන් ඉන්නේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ ඥාති, මේ මගේ ඉඩම, මගේ ගේ, මගේ දේවල්, මේ තමයි මගේ ලෝකය කියලා දැන් ඒක සතුටින් පිළි අරන් එතනට ඇලිලා ඉන්න. දැන් අපි හිතමු අපි මැරිලා, අපි දන්නේ අපි නිකන් හිතාගමු අකුසලයක් බලවත් වෙලා කෙනෙක් උපදිනවා කියලා. කවුරු හරි කෙනෙක් ගැන හිත මැරෙනකොට ඔන්න අකුසලයක් බලවත් වෙලා බලු පැටියෙක් වෙලා උපදිනවා. දැන් ඔන්න ඒ වගේ බුදුහාමුදුරන් කාලේ සිටුවරු ගැන තියෙනවා. ඒ වගේ සමහර සිටුවරු අපුත්තක සිටුවරයා ගැන, සමහර සිටුවරු ගැන තියෙනවා මැරිලා තෝදෙය සිටුවරයා ඒ සිටු නිවසේම බල්ලෙක් කියලා ඉපදුනා කියලා තියෙනවා දේශනාවේ. ඒතර අපි හිතමු ඔන්න බලු පැටියෙක් කියලා ඉපදුනා. දැන් ඔන්න තණ්හාවේ ලක්ෂණේ තමයි අවිද්‍යාවෙන් තණ්හාවෙන් මොකද වෙන්නේ? පෝනෝ භවිකා. අන්න පුනර්භවයක් ලැබලා දුන්නා. ඒ පුනර්භවයේ ලැබුණේ දැන් බලු පැටිය. නන්දි රාග සහගත දැන් ඒ බලු පැටියා ඒ ආත්මයට, ඒ ශරීරයට ඇලුම් කරනවා. බලු පැටියා හිතන්නේ අයියෝ මට මේ බල්ලෙක් වුණේ එක නිකන් මට මදිකමක් වගේ, මට සිංහෙක් වුණා නම් නිකන් රජා වගේ ඉන්න තිබ්බා. බල්ලව හිතන්නේ. දැන් එයාට තියෙනවා ඇස කන නාසය දිව ශරීරේ, අර ශරීරේ තියෙන බලු පැටියා තමන්ගේ ශරීරයට ඇලුම් කරනවා, ආස කරනවා. තත්තු තත්ථාපි නන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්නවා. දැන් එයාගේ ලෝකේ අර බලු අම්මා, බලු තාත්තා, බලු පැටවු ටික රැළ බුරා ගන්නවා, හපා ගන්නවා, පෙරලෙනවා, දුවනවා. ඒක තමයි දැන් එයාගේ ලෝකේ. එයා ඒකට ඇලුම් කරනවා, ආස කරනවා. ඕක තමයි තණ්හාවේ ලක්ෂණේ. උපෝපන්තන සතුටින් පිළිගන්නවා, ඒ ආත්මයට ඇලුම් කරනවා. අපි හිතමු මේ බල්ලා මැරිලා ගිහිල්ලා වඳුරෙක් වෙලා ඉපදුනා කියලා. දැන් තණ්හාවෙන් පුනර්භවය ඇති කළ දෙනවා වඳුරෙක්. දැන් ඒ වඳුරු පැටියා ඒ ආත්මයට ඇලුම් කරනවා. දැන් එයාගේ ලෝකේ දැන් එයා හිතන්නේ අනේ බලු පැටියා ඒ කාලේ මගේ අම්මා මොකද කරා, ඌව හිතන්නේ නැහැ. දැන් එයාට වඳුරු අම්මා, වඳුරු තාත්තා, අර ගහකොළ හපා කනවා, පොර කනවා, ගහෙන් ගහට පනිනු, දැන් එයාගේ ලෝකේ ඒක. ඒ වගේ උපෝපන්තන සතුටින් පිළිගන්නවා, ඒකට ඇලුම් කරනවා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි දුගතියක ඉපදිච්ච කෙනෙක් ඒ හැම සත්‍යයම උපෝපන් ආත්මයට ඇලුම් කරනවා. ඒ නිසා තමයි ඒකෙන් ගැලවීමක් නැත්තේ. ඒවැෑම ඇලුම් කරනවා, තණ්හාවෙන් බැඳී යනවා, ආය ආයමත් ඒ ලෝකවලම උපදී. දුගතිය ඉපදුනාට පස්සේ කෙනෙකුට මොකක් හරි පෙරපිනක් මතුවෙලා උඩට ආවොත් මිසක් ඒ ලෝකෙ තුල අලුතෙන් පින් කිරීමක්, කුසල් වැඩීමක් නැහැ. අර කරපු කර්ම ගෙවනවා, අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ කර්ම ගෙව ගෙවා ඉපදී ඉපදී යනවා. ඒකයි බුදුහාඳුරු පෙන්වෙ මහණෙනි මේ සතර අපායට වැටුනොත්, මේ මහ පොළොවේ පස් තරම් තියෙන මේ සතර අපායට කෙනෙක් වැටුනොත් ආපහු උඩට එනවා කියලා කියන්නේ කන කැස්බෑ වියසිදුරෙන් අහස දකිනා වගේ. ඔය උපමාව බහලා ඇති. හැබැයි කොච්චර ඇහුණත් මේක අපිට දැනෙන්නේ, ඒක අපි ධර්මයේ තුලින්ම විමසලා තේරුම් ගත්තේ නැත්නම් නිකන් ඇහුවා, ඔහේ ඇහුණා විතරයි. ආයත්තද, ආ එහෙමද, එච්චරයි. හැබැයි මේක හිතනකොට තමයි අපිට මේකේ භයානකම තේරෙන්නේ. කොයිතරම් බේරිල්ලක්ද දැන් අපි බේරුනේ. බැරිවෙලාවත් හොස්මටික යනකොට අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටුනොත් කවුද මාව බේරගන්න මට කාගෙනම් පිහිටක්ද. ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානක ගමන. පිංගතුනි ප්‍රේතලෝක ඉපදිච්ච ඥාති ප්‍රේතයක් අපි හිතන අනේ අපේ ඥාතිය මේ පින් අරගෙන සුගති යන්න. අපි කවුරුත් පින් දෙන්න එහෙමන. අපි පිය පරලවගේ ඥාතීන් ගැන අපි කවුරුත් හිතන්නේ අනේ අපේ ඥාති මේ පින් අරගෙන සුවපත්තේවා කියලා හිතනවා. ඒ අයි සුගතියම යන්න ඕන කියලා අපි හිතන ප්‍රාර්ථනා කරන. හැබැයි ඒ ප්‍රේතයන් බොහෝ ප්‍රේතයන් ප්‍රේතාත්ම ඉපදුනාට පස්සේ සමහරු පින් ගන්නවත් කැමති නෑ. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ප්‍රේත කොටස් ගණනාවක් ගැන. පින් ගන්නෑ බොහෝ ප්‍රේතයෝ. පිනට කැමති නෑ. ඔවුන් ඒ ආත්මයට ඇලුම් කරනවා. ඔවුන් කැමති අර සෙම් සොටු ටික අසූචි ටික මලමුට්ට ටික. ඒක ඔවුන්ට පේන්නේ සුදා භෝජනය වගේ. ඒක පිංගතුනියේ උපතත් එක්ක ලැබිච්ච දේ. අපිට අපිරියව දැන් අපි හිතමු මෙහෙම. අපිට අසූචි කියපු ගමන් අපිට නිකන් කියනකොට මෙන්නේ අපිරියාව. හැබැයි ඌරට අසූචි ටික සුදා භෝජනය වගේ පේන. සමහර වෙලාවට ඒ උපතත් එක්ක ඔහු ඒකට ඇලුම් කරනවා. අපි අපිරියව වුණාට ඔහු ඒකෙ මිදෙන්න කැමති නැහැ. ඒ ප්‍රේතයා ප්‍රේත ආත්මයට ඇලුම් කරනවා ආස කරනවා.

ඉඳලා පිංගන්න ඒ අයි විතරමයි කියන. අනිත් අයි පිංගන්න කැමතිනේ. එනිසා පිංගතුන මේ භයානක සංසාර ගමනේ ස්වභාවය. දැන් මිනිස්සු අතරම ඔබ හිතන්න. දැන් සමහර රටවල දැන් චීනේ දිහා ඔබ සාමාන්‍ය දන්නවනේ. ඒ අය කනබුණ කෑම ඒ අය කන සමට නොකන සතෙක් නෑන. කැරපොත් අගේ ඉනම් ගත්තොත් ඕනගේ ඉනම් හැම සතෙක්ම සමහට කන. හැබැයි ඔබට දුන්නොත් හදලා ඔබට දකිනකොට වමන යන අපිරිය හිතෙනවා. එතකොට ඒකම හැබැයි ඒ අයට දකිනකොට කටට කෙලවුනවා. මේ සත්‍යයන්ගේ ස්වභාවයක් සමහර අපිට අපිරිය වුණාට සමහර ප්‍රේතයන් ප්‍රේතලෝකවල ඉන්න සත්‍යයන් හසූචි ටික මලමුට්ට ටික ඒවා තමයි ඔවුන් ඇලුම් කරන්නේ ආස කරන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ දන්නවා සාරිපුත්ත හාමුදුරුව කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනා. අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕන. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත හාමුදුරුව. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියන. ඒ සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට දෙව් බඹුන් අහසේ පිරීලා සාදුකාර දෙනවා. උන්වහන්සේ දවසක් වඩිනකොට පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට පඳුරක් අස්සේ ඉඳන් විශාල දුර්ගන්ධයක් හමන ඇට සැකිල්ලක් වගේ ප්‍රේතිය ඇගේ මස් කඩා හැලෙනවා. ඒ අමනුස්්‍යයන්ට කර්මාන් රූපිය ලැබිච්ච සරීර ඔය පේතවත්වේ ගොඩාක් තියෙන අමුත්තුම සරීර. මොකද මේ මනුස්සයවා ගැනීම උපපාතිකවන ලැබෙන. හැබැයි ඒ අමනුස්්‍යයන්ට කය ගණ කරගෙන කෙනෙක් ඉදිරි පෙනීඉන්න පුළුව. ඒ අගේ සරීරයේ අපිට නොපෙන වුනාටේ ගන්ධය අනිත් අයට දැනෙනවා. දැන් සාරිපුත්ත හාන්දුරෝ ඉදිරියට මේ ප්‍රේතිය පඳුරක් අස්සීනං ඉස්සරහට ඇවිල්ලා කය ගණ කරගෙන පෙනී හිටියා. සාරිපුත්ත හාමුදුරුව දැක්කා ඇට සැකිල්ලක් කුණ්ඩි වෙලා ඉන්නා වගේ ඇඟේ මස් කඩා හැලෙන විශාල දුර්ගන්ධයක් හමන ප්‍රේතිය. ඒ දිහා අනුකම්පාවෙන් බලලා සාරිපුත්ත හාමුදුරුව කල්පනා කරා මෙහෙමත් අකුසල විපාක ගෙවන අමනුෂ්‍යයෝ ඉන්නවනේ කියලා අනුකම්පාවෙන් බැලුවා. ඉතින් මොනව කරන්නද? උන්වහන්සේ පාඩුවේ පිණ්ඩපාතේ වඩින ගමන උන්වහන්සේ ඉස්සරහට අර පාර දිගේ ඉදිරියට වැඩියා. පියවර කීපයක් යන්න ඇරලා මේ ප්‍රේතිය කියනවා ඇහෙන්න සාමීනි අහක බලන් යන්න එපා. මම ඔබ වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා කියෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ නතර වෙලා බැලුවා ඇත්තද? මේ ප්‍රේතිය කියන කතාව ඇත්තද කියලා දිවසින් බැලුවා. බලනකොට දැක්ක ඇත්ත. ආත්ම පහකට පෙර එදා සාරිපුත්තයන් වහන්සේගේ සසරේ අම්මා. ඒ ජීවිතය කරපු අකුසලයකින් ප්‍රේතලෝකයට වැටිලා තාමත් අවුරුදු සමාට ලක්ෂ ගානක් වෙන්න පුළුවන් ඒ වෙනකොට තාම ප්‍රේතිය. එතකොට ආත්ම පහකට පෙර සාරිපුත්ත හාමුදුරුවෝ ඒ ප්‍රේතිය මනුස්සලෝක ඉපදිච්චේ ආත්මේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා. එතනින් පස්සේ තාත්ම පහක් ඉපදිලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට අපේ බුදු හාමුදුරුව පහළ වෙච්ච කාලේ ඉපදිලා උපතිස්ස සාරිපුත්ත හාමුදුරුව එදා උතුම් ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් උන්වහන්සේ වඩිනවා. හැබැයි ආත්ම පහකට පෙර අම්මා තාම ප්‍රේතියක්. සාරිපුත්ත හාමුදුරුව ඇහුවා ප්‍රේතිය මොනවද ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ ස්වාමීනි මුළු ඇඟම දනවා කිව්වා සාපිපාසාවෙන් ඇඟ පිච්චෙනවා. මං ගැන අනුකම්පා කරලා මට පින් දෙන්න කවුරුවත් නැහැ කිව්වා. මං විශාල දුකක් විඳිනවා කිව්වා. ආහාර හොයාගන්න යොදුන් ගණන් මං යනවා. නමුත් මට ආහාර වලින් කුසගින්න දැනෙ නිවෙන්නේ නැහැ කිව්වා. එතකොට සාරිපුත්ත හාමුදුරුව අහනවා ප්‍රේතිය නුඹ කුසගින්න නිවාගන්නේ මොනවද ඔබේ ආහාර පාන? ඔන්න ඔබට මේ කතාව තියෙනවා. පේතවත්වයේ තියෙනවා සාරිපුත්ත මාතා පේතවත්ව කියලා තියෙනවා. ඔබට පෙරලලා බලන්න පුළුවන්. ඒකේ තියෙනවා කෑම ලිස්ට් එකක්. ප්‍රේතයන් කනබුන ආහාර අන්න එක කියෝපුවාම කියවන කොටත් අපිරිය හිතෙනවා. ඔන්න අමනුස්සයන්ගේ ජීවිත. මේ ප්‍රේතිය කියනවා සාමීනේ මිනී පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ආග්‍රහණික. අපි කනවා වගේ කනවා නෙමෙයි, ඒවා ආග්‍රහණී කරනකොට කුසගින්න ටිකක් නිවෙනවා කියනවා. මලමිනී කුණු වෙලා යනකොට ගලන ඕජාව ආග්‍රහණී කරනවා, ඒවා උරා බොනවා කියනවා. එතකොට කුසගින්න ටිකක් නිවෙනවා කියනවා.

0: කාන්තාවන්ගේ පිරිමින්ගේ ශරීරවලින් ගලන අසූචිවර්ග මලමුට්‍ර කෙළගහනේ ඒවා උරාබොනකොට ටිකක් කුසකින්න නිවෙනවා කිය. ඔය වගේ ගොඩා පිළිකුල් සහගත කණබොන කෑම. ගැන වෙන දේකින් ප්‍රනීත දේකින් කුසකින්න නිවෙන්නේ. කුසකින්න නිවෙන්නේ කර්ම විපාකෙට අර වගේ දේකින් විතරයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වැඩියා. වැඩම කරලා එදා තමන්ට දානි ලැබුණට පස්සේ වෙන දනන් තමන්ගේ පාත්තරයට තමන්ට සෑහෙන්න දානි ලැබුණාම දානි වළඳන. එදා සාරිපුත්ත හාමුදුරුවෝ මුළු පාත්‍රී පිරෙන්නම පිණ්ඩපාති කරා. අර පාත්‍රී තරගෙන ආරාමයට වැඩම කරලා තව ස්වාමීන් වහන්සේලා කීප නමක් සිවුරු පොරවනවා පිණ්ඩපාතේ වැඩි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ආයුෂ්මතුනි ඔබ වහන්සේලා අද දානශාලාවට උහුම වඩින්න. ඔබ වහන්සේලා පිණ්ඩපාතේ වඩින්න අවශ්‍ය නැහැ. මං අද ඔබ වහන්සේලාට පිණ්ඩපාති කරගෙන මට අද දානයක් පූජා කරගන්න අවශ්‍යයි. තමන් පිණ්ඩපාති කරපු දානේ ටික තමන්ගේ පාත්‍රෙන් අනික් සංඝයාට බෙදලා දන් දුන්න. දන් දීලා සාරිපුත්ත හාමුදුරු ප්‍රාර්ථනාවක් කළා ඒ පින් අනුමෝදන් කරා. අද මං පිණ්ඩපාති කරගත්ත මගේ පිණ්ඩපාති දානිය මං සංඝයාට දන් දුන්නා. මේ දාන මේ පින මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලා තාම ප්‍රේත ලෝකේ සාපිපාසාවෙන් දුක් විඳින මේ ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙත්වා. සාපිපාසා සංසිඳේවා, කුසගින්න සංසිඳේවා, මේ ප්‍රේතිය සුවපත් වේවා කියලා සාරිපුත්ත හාමුදුරු පින් දුන්නා. මේ පින් දුන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, මේ බුද්ධ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතීන් වහන්සේ. ඒ පින් දෙනකොටම අර ඇට සැකිල්ලක් වගේ තිබ්බ ශරීරේ දිව්‍යාංගනාවක් වගේ කය එහෙම්මම වෙනස් වුණා. කුසගින්න පිපාසෙ නැති වුණා. දිව්‍ය සලු වගේ සලු ශරීරයට පහළ වුණා. ආහාර පාන පහළ වෙන්න පටන් ගත්තා. ආයමත් දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට අර ප්‍රේතිය පෙනී හිටිය අඳුන ගන්නවත් බැ දිව්‍යාංගනාවක්. පෙනීදල සාරිපුත්ත හාමුදුරන්ට පින් දීලා කියන ඔබ වහන්සේට බොහෝ පින් අයිති වෙනවා. ඔබ වහන්සේ පින් අනුමෝදන් කරද්දී ඒ පිනෙන් මං සුවපත් වුණා, සැපවත් වුණා කියලා. හැබැයි පින්වතුනි මතක තියාගන්න, සාරිපුත්ත හාමුදුරන්ට පින් දීලා ඒ ජීවිතේ తాවකාලිකව සැපයක් ලබලා දෙන්න පුළුවන් වුණා. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක්කල් අර ප්‍රේතියට කුසගින්න පිපාසෙ සංසිඳිලා ආහාර පාන පහළ වෙලා බොහෝම දිව්‍යාංගනාවක් වගේ සැපසේ පිනේ විපාක තියෙන තාක්කල් ඉන්නවා. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට ඒ ආත්මෙන් ගලවන්න බෑ. ඒක කාටවත් කරන්න බෑ. තම තමන් සසරේ වපුරපු දේවල්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ පින් දෙනකොට තමන්ගේ පෙර පිනක් මතුවෙලාව තමන් එතනින් සුගතිය යනවා. ඒ කර්මෙ ගෙවිලා. ඒ ඇරෙන්න අපිට පින් දීලා අපිට ඕන විදියට තව කෙනෙක්ගේ සංසාර ගමනේ අපිට උපද්දවන්න බෑ. අපි කවුරුත් එකිනෙකා වපුරගත්ත දේවල් අපි කවුරුත් අස්වැන්න කරගෙන සසර යන පිරිසක්. ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානකයි. නිරේ ස්වභාවය කොයි වගේ ඇද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වනා මහණෙනි, නිරේ ඉන්න නිරි සත්‍යය හැම වෙලාවෙම සමාහට කල්ප ගණන් ගෙවෙනවා. අපි මනුස්ස ලෝකේ නම් අවුරුදු 50යි 60යි උපරිම 100යි කියලා හිතමු. හැබැයි ප්‍රේත ලෝකෙට වැටුණත් අවුරුදු දහස් ගාන. දැන් අර සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා වෙච්ච ප්‍රේතිය අවුරුදු දස දහස් ගණන් ප්‍රේත ලෝකේ ප්‍රේතියක් හැටියට හිටපු කෙනෙක්. ඒ වගේ නිරේ ඉපදිච්ච නිරි සත්‍යෝ සමහර විට බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාලා තව බුදු කෙනෙක් පහළ වෙලා ඒ දන්නෙත් නැහැ. ඔහු අපායි. ඒ අකුසලයේ ගෙවලා ගෙවලා ගෙවලා ඉවර වෙලා යම් පිනක් මතු වෙනකොට තමයි අපායින් චුත වෙලා උඩට එන්නේ. අපිට ඕන විදිහට සසර යන්න පුළුවන් කමක් නෑ. කර්මයෙන් අපි උපද්දවන්නේ, කර්මයෙන් අපි අරගෙන යන්නේ. අන්න ඒ නිසා මේ සංසාර ගමන ගැන හිතන් බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන දේශනා කරපු දේශනා ඔබ පේතවත්තු සිදුවීම් සිය ගාණක් තියෙනවා. අරගෙන කියවන්න, හොයාගන්න පුළුවන්. ඔබට අන්තර්ජාලයෙන් හරි හොයාගන්න පුළුවන් පේතවත්තු ගැන තියෙන පොත්පත්. ඒ වගේම සසර බිය ඇති වෙන දේශනාවන් නිතර අහන්න, බණ අහන්න. සංසාර බයක් ඇතිවෙන්න ඇතිවෙන්න තමයි සද්ධාව උපදී. ඔබට මම මේ දේශනාව ආරම්භයේම සිහිපත් කරා. සද්ධාවට හේතුව තමයි දුක්ඛූප නිසා සද්ධා. සසර දුක, සංසාර බය, සසර බය ඇතිවෙන කෙනා තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා හිතන්නේ. කොහොමද මේකෙන් ගැලවෙන්න කියලා ගැලවෙන ක්‍රමයක් හොයන්නේ. අන්න යාට තමයි ගුරුපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම සංසාරදු කවසන් කරගත්ත බුදුරජාණන් වහන්සේව තමන්ගේ ශාස්ත්‍රන් වහන්සේ හැටියට මුණගැහි. අන්න යා බුද්ධන් සරණං ගච්ඡාම කියලා බුදුන් සරණ යන්නේ මේ සංසාර ගමනින් නිදහස් වෙන මාර්ගය පෙන්වන මගේ ගුරුවරයා ශාස්ත්‍රන් වහන්සේ හැටියට මම බුදුහාමුදුරන්ව පිළිගන්නවා කියන තැනට ඇවිල්ලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නිවන් මඟ තමයි සසරෙන් මිදෙන මාර්ගය. ඒ මාර්ගයේම මං ගමන් කරලා ඒ මාර්ගය අනුගමනය කරලා මම මේ සංසාර දුකෙන් මිදෙනවා කියන තැනට ඇවිල්ලා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා යා ධර්මයේ අවබෝධයෙන් සරණ යන්නේ. ඊළඟට යා බලනවා මේ මාර්ගේ වඩලා ඇත්තටම ප්‍රතිඵල ලැබුවද? මේ ගැලවිච්ච අය ඉන්නවද හිටියද? අන්න යාට දකින්න ලැබෙනවා සෝවාන් වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය, රහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, කෝටි ගණන් ශ්‍රාවකයෝ ධර්මය අවබෝධ කරා. එහෙමනම් මේ නිවන් මඟ කරා යන ගමනේ පෙර ගමන් කරුවා. අපි මේ යන ගමනේ පෙර ගමන් කරුව තමයි ඒ උතුම් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය, මාර්ගඵලලපු ශ්‍රාවකයෝ. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි ඒ අය සරණ කරගෙන ඒ ගමන් කරපු මාර්ගය අපිත් ගමන් කරනවා කියලා අන්න අවබෝධයෙන් තිසරණයට එන. අන්න එතන ඉඳන් එයා සංසාර බය ඇති කරගෙන අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිත අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකයයිද මේ ලෝකේ පුරා හිතන්න බැරි වෙන විදිහ. දැන් බලන්න මේ වසංගතයේ දිහා ලෝකෙ මොනතරම් වේගෙන් පැතිරීගෙන යනවද, මිනිස්සු කොච්චර අසරණද. ඒ නිසා විතින් විට නොයේක් හිතාගන්න බැරි විපත් වලින් අපි අසරණ වෙනවා. එවැනි ජීවිතයක් තුල යන්තම් පෙර පිනකට මනුස්ස ජීවිතය ලැබුණා. තාම මේ මනුස්ස ජීවිතේ කොහොම හරි බේරිලා තාම තියෙනවා. ඒ අතර බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. ධර්මයට හිත පැහැදුණා, ලේසි දෙයක් නෙමෙයි. මනුස්ස ජීවිත ලැබපු කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ? එතනිනුත් කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය ගැන හිත පහදී ෂණ සම්පත්තිය ඇතිවෙන ඒ සියල්ල තමන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් කළ යුතු දේ තමයි අප්‍රමාදීන සම්පාදේත, අප්‍රමාදීව මාර්ගයේ වඩන්, අප්‍රමාදීව කුසල් වඩන්. ඉතින් ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහැවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානං

0: පින්වත පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්
1: සුදු ලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

සුදු ලගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

0: කැමැත්තෙන් විස අඹ ගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

අයිතියට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: සිදුල ගුවන්විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදුල ගුවන්විදුලිය.

යමෙකු උතුම් සද්ධර්මය අසන්නේ නම් අතිශයින් ගෞරව පූර්වකව ඇසිය යුත්තේය. එවිට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය සැබවින්ම සිද්ධ වන්නේය.

0: බොහෝ ධර්ම කතික දාසියක් බවට පත් වෙලා සිටියා. කාන්තාවක් බවට පත් වුණා. නමුත් ඇය ආත්මභාව 500ක් පුරාවට දාසියක් වීමට පුංචි අකුසල කර්මයක් කරගත්තා. ඒ අකුසල කර්මයේ කුමක්ද? සමහර වෙලාවට එය ඔබ නොසිතා ඔබ එහි තිබෙන බරපතලකම නොදැන සිදු කරගන්නට පුළුවන්. ඇය එක දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සිටු දියණියක් වෙලා ඉපදුණා. මේ සිටු දියණියට රහත් සාමණේර තෙරණියක් සිටියා. ඇය සමඟ බොහෝම ලෙංගතුභාවයෙන් තමයි මේ රහත් සාමණේර තෙරණිය සිටියේ. එක දවසක් සිටු මාලිගාවට මේ රහත් සාමණේර තෙරණිය වැඩම කළා. වැඩම කරාම මේ සිටු දියණිය කියනවා, අන්න අතන තියෙන මගේ රන් ආභරණය අනේ මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා. අර මේස උඩ තියෙන මගේ රත්තරන් ආභරණය මගේ ළඟට ගෙනල්ල දෙන්න කියලා අර රහත් මෙහෙණින් වහන්සේට කීවා. ඒ රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙනල්ල දුන්නා. අන්න ඒ රහත් මෙහෙණින් වහන්සේට කියලා ඒ කාරණාව සිදු කරගත්ත හේතුවෙන් තමයි පින්වතුනි ආත්මභාව 500ක් ඇයට දාසකම් සිදු කරන්නට, වැඩකාරකම් සිදු කරන්නට සිදු වුණු මහා අකුසල කර්මය. ඔබේ ජීවිතේනුත් ඔබ සමහර වෙලාවට පන්සලට ගියහම්, වෙහෙරට ගියහම් භික්ෂූන් වහන්සේට අණ කරලා භික්ෂූන් වහන්සේගෙන් එහෙම දෙයක්, එහෙම වැඩක්, යම් කිසි දෙයක් සිදු කරගන්නට උත්සාහවන්ත වෙන්නට පුළුවන්. ඔබ සමහර වෙලාවට එහෙම සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. පින්වත්නි, එහි මෙහි සඳහන් වන ආකාරයට මහා අකුසල කර්මයක් සිදුවන බව අවබෝධයේ තබාගෙන ක්‍රියා කරන්න. තෙරුවන් සරණයි.
1: සොතිර කුවන් පෙතලිය.

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවර.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: එබැවින් සිංහලයෙන් ප්‍රකාශ කළායයි අනාදරයක් ඇතිකොට නොගෙන භක්ති ආදරයෙන් නමස්කාර කරමින් මනෝහාර වූ මිස් සද්ධර්මයේ ඇසුවහොත් සත්‍ය වශයෙන්ම අතිශයින් උත්තරීතර වූ ස්වර්ග හා මෝක්ෂ සම්පත්තිය සිද්ධවන්නේම.
1: සුදිලේ ගුවන් විදුලිය මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවට පරලොවට

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන්විදුලිය.

0: යමෙක් තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මයානුව පිළිපදිනවන ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේ. ධම්මපදය යමකවත්
1: සුදිල ගුවන් විදුලියයි.

පව් කරන්නා මෙලොවත් ශෝක කරයි. ඒ වගේම පරලොවත් ශෝක කරයි. දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්න.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අපෝපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිේන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේයිනි.

0: සුදු ලගුවන් විදිලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදුල ගුවන් විදුලිය.

කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි, පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනෙන් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව

0: පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවද ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය යමකවර
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: සංසාර සාගරයෙන් අලස්ත නොවී එතර වන්නට නම් ස්ථිරවම උතුම් වූ මෝක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුව කුසල් කළ යුතුය.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.
4: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකවන්.
1: සුදුල ගුවන් විදුලිය සංගයි ඔබ රැඳී සිටින්නේ.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින්වල විපාක වචනයෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. එබඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේ

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.
1: සොතිර කුවන් පෙතලිය.

0: சுதிலே குவன்விதுலியே
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද? මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයේහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්තවක්.

0: කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමය.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

0: 不完备的脸。
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: සුදින ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදින ගුවන්විදුලිය

0: පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය
1: සුදිල ගුවන්විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද? බෝමලුව පිරිසිදු කරන ඇද්ද? පින්වතුනි, එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සී බුදුහාමුදුරු බුදු වීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ. ගෙඩි රෝග නොසෑදේ. කැසිලි රෝග නොසෑදේ. මීමැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ. දද රෝග නොසෑදේ. සැරව ගලන රෝග නොසෑදේ. මැලපීම් නැත්තෙක් වේ. තැති ගැනීම් නැත්තෙක් වේ. ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ. පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ. කැමැති කැමැති සමාධීන්වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාද්දක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද? අහන්න පින්වතුනි, දුගතියකට නොමැති දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟෙන් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙන් බවට පත්වේ. සතුරන් නැත්තෙන් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත් වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමග.

0: Petolin.
1: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම

0: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

ජාතිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුදු ලැබුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන බියුරෝ හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

ඔබ එක්වන්නේ සුදිල ගුවන් විදුලියේ හින්දි ගීතාවලියක් සමගයි.

ආදරයකරන චරිත එක්ක හින්දි චිත්‍රපට ගීතවල රූපරාමු තවමත් ඔබේ මතකයේ ඉතිරි වෙලා ඇති. තවමත් ඔබේ මතකයට නැගෙන ඇති. ඉතින් හින්දි චිත්‍රපටයක අපූරු ගීතයක් රසවිඳින්නට හොඳම වෙලාව මේක කියලා මට හිතුණා. ඉතින් ඔබේ මතකයන් එක්ක තනි වෙන්නට ආරාධනා කරනවා.

0: وعن بيتاليا.
1: बाहर से कोई अंदर ना आ सके, अंदर से कोई बाहर ना जा सके।

0: පින්වත, සසර ගමන නිම කළ, ශෝක දුරු කළ, සියලු තැන්හි නොඇලී මිදුණා වූ, සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්
1: රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තෞතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකිනවා මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දෙය කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නේ විට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
2: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක්විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුත්මහල් කුවන් පෙතලිය.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය
1: අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අපපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුයි. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: සසර දනං වේ

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ. ධම්මපදය යමකවර.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගත්

දරුවනේ දිනපතා 500 රුපියල් සිට 506 දක්වා පුංචි ඔබවැමෙන් සුදුල ගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින නොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

0: നൊപ്പമാവ് സലക്കില്ല നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നൊസലക്കില്ല മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നുമരെ പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗ
1: පවන් අතු පිදීමේ ආනිසංස හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස ඔබට දැන් මතක් වෙනවා ඇති මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි අවබෝධ කරගන්න ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා ඌෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තෙකු බවට පත්වෙනවා. මානසික දාහ නැත්තෙකු බවට පත්වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග දේශ මෝහ මාන මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනාවේ ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසීම. එනිසා ඔබ

0: මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු 1000ක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම් එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානි සංසමිලිසින් ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

0: නමු බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ.
1: ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත්, මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranaṃ ahañca. Bhūmatma sedæ sitin yuttava sakas karagattā vu pūjā dravyan buda perahærin budu buda sandaha chaitya rājānan vahanseṭa bodhin vahanseṭa buddha pratimā vahanse abiyasa aṭavisi budurajānan vahanseḷā අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්න.

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Sang Jayasu Maihang හැම දිනාම මා කීවාට පසුව මෙහෙම කියන්න.

දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැමදිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්‍යක් දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

හේතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සියලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවෙකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය උප්පවග්ගය
1: පහන් පූජා කිරීමේ ආනිසංස පීමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ අජිත කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. එක දවසක් මේ හාමුදුරුව පින්වතුනි තමන්ගේ දෑතින්ම මීතෙල් සකස් කරගන්න. මීතෙල් සකස් කරලා පීමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා සිත තුළ මහත් වූ ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති කරගෙන ශ්‍රේෂ්ඨ වූ සිතින් පීමතුරා බුදුරජාණන් වහන්සේට මේ මීතෙල් පහන පූජා කරනවා. බලන්න පුංචි පින්කමක්, ඒ පින්කමේ ආනිසංස සමුදාය කොයි තරම්ද කියලා. වාන සත්සියයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. දෙව්ලොව මනුලොව මේ ආදී වශයෙන් ඉපදුණු සෑම ආත්ම භාවයකම ඊටාම පිරිපුන් නුවණින්

0: අන්ත දීපිකා තෙරණිය පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුනේ මේ පංච දීපිකා තෙරණින් වහන්සේ සිටියා. එක දවසක් කරුවල වූ රැයක බෝධීන් වහන්සේට පිරිසිදු සිතින් ගෞරවයෙන් යුක්තව පින්වතුනි පහන් පහක් පූජා කරන තිබෙනවා. ඒ පහන් පහ පූජා කිරීමේ ආනුසංසය 80 වාරයක් දෙව්ලොවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ බවට පත් වෙලා ඉපදුණා. දහස් ගණන් සක්විති රජදරුවන්ට අගමෙහිසිය බවට පත් වෙලා ඉපදුණා. අවසානයේ අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් අවබෝධ කරගන්නට උපනිශ්‍රය වී තිබෙනවා. සකුලා තෙරණියත් එහෙමයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරල තිබෙන චෛත්‍ය රාජයාණන් වහන්සේට එක රැයක් එක පහනක් පූජා කරල තිබෙන මේ පහන්නාලෝකේ ආනිසංසය පිංගතුනි මෙන්න මෙහෙම සඳහන් වෙනවා. හැමතැනම ප්‍රදීප දැල්ලුණා, දිවස් ලැබුණා, තීක්ෂණ නුවණක් ලැබුණා, යසසින් දිලිසෙන ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටුණා. උසස් කුල සම්පත් ඇත්තෙක් බවට පත්ව කටයුතු කරා. අවසානයේ උතුම් නිවන අවබෝධ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, කෙලෙසුන් අසන්නට ඒ කළ මහා පින උපනිශ්‍රයක් වී තිබෙනවා. ඒකදීපීය හිමි, ඒකදීපීය කියන හාමුදුරුව සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ චිතකයට එක් පහනක් පූජා කළා. ඒ ආනිසංසය වනපොත් අපිට කියා දෙනවා. 31 වාරයක් සක්දෙවිඳු බවට පත් වෙලා තියෙනවා. 28 වතාවක් සක්විති රජ බවට පත් වෙලා තිබෙනවා. තවත් විශේෂ අනුසස් බොහෝමයක් ලබාගෙන තිබෙනවා. පින්වතුනි, ඔබත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරමින් පහන් ආලෝකය පූජා කරන්න. ඒ පහන් ආලෝකයේ පූජා කරන විට ඔබේ සිත පිරිසිදු භාවයට පත් කරගන්න. උතුම් බුදු හාමුදුරුවන්ගේ ගුණ හදවතේ ධාරණය කරගෙන පහන පූජා කරන්න. ඔබට ඒ තුලින් මහා ආනිසංසයක් ලැබෙනවා. මේ මා පැහැදිලි කර ඒ ස්වාමින් වහන්සේලාට ඒ ආත්ම භාවයන්වල බලන් ලැබුණ ආනිසංස කොයි තරම්ද කියලා. අපිත් අනාදිමත් කාලයක් තව සංසාරයේ ගමන් කරනවා. උතුම් ධර්මය අවබෝධ වෙනතෙක්, නිවන අවබෝධ වෙනතෙක්, නිවන ලබා ගැනීමතෙක් අපි සසර කටයුතු කරන්නට වෙනවා. ඒ කාල සීමාවේ අපිට නුවණ, ප්‍රඥාව, අවබෝධය මේ සියල්ල ලබාගෙන කටයුතු කරන්නට වෙනවා නිවන් අවබෝධ කරගන්නට. එනිසා මෙවැනි උතුම් පූජාවන් සිදු කරලා ප්‍රාර්ථනාවන් සිදු කරන්න ඔබට ඒ ප්‍රාර්ථනා ඔබේ සිතඟි පරිදි ඉටු කරගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

0: මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලි සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.
1: සොතිර කුවන් පෙතලියා.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු. ආයුබෝවන් දයාපුර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රසවිඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

රස පිරුණු සුභාවිත ගී ශ්‍රවණය කරන ඔබට මේ මොහොතෙහි අපි අදහස් කළා ඔබට මේ රසය පිළිබඳව කරුණු කාරණා ටිකක් සඳහන් කරලා මිහිරි ගීතයක මිහිර බෙදා හදා ගන්නට. රසය පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් වෙනවා. පැරණි පඬිවරු මේ රසය නම ආකාරයකට රස නමයක් තියෙන බවට ඉදිරිපත් කළා තියෙනවා. බොහෝ විට මේ රසය නවය ඔබ දැනගන්න කැමති වෙයි. මා සඳහන් කරන්නම් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත හා සාන්ත කියන රසයන් නමය තමයි මේ පැරණි පඬිවරු අපට නව රසයක් ලෙස ඉදිරිපත් කළා තියෙන්නේ. වර්තමානයේ මේ නව රසය සංකීර්ණ සමාජයට ප්‍රමාණවත් වේද කියලා කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මා මුලින් සඳහන් කළ රස නමය නිර්මාණ ශේෂ්ත්‍රයට, ගීත ශේෂ්ත්‍රයට, සිනමා ශේෂ්ත්‍රයට, නාට්‍ය ශේෂ්ත්‍රයට වර්තමානයේ යොදා ගනිද්දී විවිධ සුසංයෝගයන් විවිධ එක්කිරීම් සිදු වී තියෙන බව අපට පෙනී යනවා. සිතුවිලි විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙන මේ කාල පරාසයේ බොහෝ විට සංවේදී වෙලා තිබෙනවා මේ සියල්ලක්ම. කෙනෙකුගේ රසවිඳීම බොහෝ විට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ චින්තනය, අධ්‍යාපනය, දැනුම මෙන්ම සංවේදීතාව මත බව අපි පිළිගන්න ඕන කාරණයක්. විචාරකයින් නොයෙක් මත බේද අදහස් දක්වා තිබුණත් මේ වින්දන ශක්තිය වයස් සීමාව අනුවත් වෙනස් වෙන බව අපට පේන කාරණයක්. මා උදාහරණයක් සඳහන් කරන්නම්. කුඩා දරුවා නැලවිලි ගීතයට, ළමා ගීතයට ප්‍රිය කරන අතර තරුණයා තරුණිය පෙන් ගීතයට ප්‍රිය කරනවා. බලන්න වැඩිහිටිය මොනවටද ප්‍රිය කරන්නේ කියලා. මේ ඔබ අප ශ්‍රවණය කරන හරබර සුභාවිත ගී, ඒ වගේම තවදුරටත් එය ඉක්මවා යමින් බැති ගීයට ඇලුම් කිරීම සිද්ධ කරනවා වැඩිහිටියා. මේක එක්තරා විදියකින් ජීවිතයේ ස්වභාවයත් අපට කියා පාන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සුදුල ගුවන් විදුලියත් ඔබේ ආධ්‍යාත්මික වර්ධනය දියුණුව ඇති කිරීම සඳහා ගන්නා වූ ශ්‍රේෂ්ඨ මාත්‍ර උත්සාහයක් හැටියට මේ සඳහන් අපි සඳහන් කරනවා. අපේ ගුවන් විදුලිය ඔස්සේ නිතරම අපි ඔබට ප්‍රචාරය කිරීමට සලස්වා තිබෙන්නේ ඔබේ බුද්ධිය වර්ධනය වන, ඒ වගේම දහම් රසය උකහාගත හැකි ගීත වැඩසටහන්, ධර්ම දේශනා, ඒ වගේ දේවල්. හොඳයි, එහෙමනම් එම කරුණු කාරණා සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා අප සමග එක්විය හැකි ආකාරය ඔබේ හිතමිත්‍රාදීන්ටත් පවසන්න. අපේ මේ ගුවන් විදුලිය මේ වැඩසටහන් පිළිබඳව www.sudularadio.lk අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් අපව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රසවිඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මා මීළඟට ඔබේ රසවින්දනය සඳහා තවත් අපූරු ගීතයක් තෝරාගනු ලැබුවා. නිවසේ ස්වාමියා සැමියා ස්වයංපුරුෂයා කියන්නේ කවුද කියලා ඔබ දන්නවා. වර්තමාන සමාජය සංකීර්ණ වීමත් සමග මෝස්තරකරණය වීමත් සමග ස්වාමියා යන පදය විවිධ ආකාරයට පරිවර්තනය වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා. එදා යසෝදරාව තම ස්වාමියාට ඇමතුවේ මගේ හිමි සඳුනි කියලා. වර්තමාන සමාජයේ බොහෝ බිරින්දෑවරු ස්වාමියා හස්බන්ඩ් හබි හබියා පැටියා බබා ආදී වචන සඳහන් කරමින් හඳුන්වන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එනමුත් මාමේ ඔබේ ගීරසවින්දනය සඳහා තෝරාගත් ගීතයේ රචකයා ප්‍රේමකීර්ති දල්විස් කවියා මේ ගෙදර ස්වාමියා හඳුන්වා දී ඇත්තේ දූගේ තාත්තා හැටියටයි. ස්වාමියා දූගේ තාත්තා වන්නේ ගීතයේ නායිකාව බිරිඳ වන නිසා. ඇය අම්මාගේ සිය දියණියට ඇය එනම් බිරිඳ දියණිය අමතා ප්‍රකාශ කරන්නේ කුමක්ද? මා එක්කලා අමනාප වී දබර දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර කියලා. මේ ගීතය සරල සුගම අත්විඳීමක් වුණත් කොතරම් ලිහිල් සුගම බසකින් රචනා වෙලා තිබුණත් ගීතයේ අතිශය හෘදයාංගමයි. ප්‍රේමකීර්ති දල්විස්ගේ බොහෝ ගීවල දකින්න පුළුවන් ලක්ෂණයත් එයයි. මේ ගීතයේ නායිකාව බිරිඳ ඇය අමතන්නේ තමා සමග දැන් අමනාපව ගෙදර එන්නේ නැති සැමියාට නොවේ. ඇය අමතන්නේ දැන් තාත්තා දකින්නට නොලැබෙන සිය දියණියටයි. මංගලපූරු මස්තකෙහි රංකෙන්තෙන් බැඳ තරුණියකු තරුණියක සමග විවාහ වුණත් ඒ බැම්ම වඩා ශක්තිමත් වන්නේ දරුවෙකු ලැබුණු විට. පුතෙකු හෝ දුවක ලැබුණු විට විවාහ බැම්ම වඩා ශක්තිමත් වෙන බව අත්දකින් තිබෙන ඔබ කවුරුත් දන්නවා. ඒ මානුෂීය කාරණාවක්. කුරිරු සමියකු සිය බිරිඳට තාඩන පීඩන කරන විට කඳුළු සලන්නේ කවුද? තම දූ පුතු. සැමියකු කවර හේතුවක් මත වුවද බිරිඳ දමා ගිය විට අසරණ වන්නේ තමන්ගේ අම්මාත් එම දූ දරුවොත් බව අප කිව යුතු නැහැ. මෙම අඩදඹර වල බලපෑම සංසාරගත බන්ධනයක් බවට පත්වෙන ආකාරය, ඒ වගේම මෙම බැඳීම සසර පුරුද්දක් බව අපට බොහෝ ජාතක කතා වලින් දක්නට ලැබෙනවා. මේ ගීතයේ අම්මා දුවත් රැ එළි වෙනතුරු මිදුලට වී බලා සිටින්නේ තමන්ගේ දෑබර ස්වාමියා. ආදරණීය පියතුමා ගෙදරට ඒවි කියන විශ්වාසය ඇතුව බිරිය තුල ස්වාමියා කෙරෙහි ආපමල් රේණුවක තරම්වත් අහිතක් නෑ. මේ දුවගේ ළඟ පියා කෙරෙහි ඇත්තේද ආදරයේ කරුණාව සෙනෙහසයි. තමන් දාල ගියාට ඒ කට්ටිය වෛර ද්වේෂ කරන්නේ නෑ. අම්මාගේ දීනියගේ පියා කෙරෙහි සෙනෙහස පළ කරන පද දෙකක් ගීතයේ අග මෙන්න මෙහෙම සඳහන් වෙනවා. වැලිබෝල් කටුවේ වැලිසේරම පෙරලාලා තාත්තා එනතුරු සෙල්ලම් නොකර මේදුව සූදානමින් සිටින්නවා. ඒ අනුව ඇය වැලිබත් පිසීම පවා නවතා දමා තිබෙන බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම මේ දියණිය වැලිබත් පිසන වයසේ සිටින දැරියක් බවත් එම පදවලින් අපට ඒත්තු ගැන්වෙනවා. මුදුලේ වටිනු කොළසේරම අතුගාලා කවුද මෙහෙම කළ තියලා තියෙන්නේ? ස්වාමි දියණිය. මේ සෑම ආකාරකින්ම මේ පිරිස බලාපොරොත්තු වන්නේ මෑණියනුත් දියණියනුත් තමාගේ පියා කවර හෝ වේලාවක නිවසට පැමිණේවි කියන බලාපොරොත්තුව. මෙම කලාකරුවන් අදටත් ජීවිතුන් අතර සිටිය යුතුයි කියලා මා විශ්වාස කරන්නේ. මේ ගීතයට සම්බන්ධ වුණු ප්‍රේමකීර්ති දල්විස්, ඒ වගේම ඔස්ටින් මුණසිංහයන්, මාලනී බුලත්සිංහල, ගායන ශිල්පිනිය මේ තුන්දෙනාම මෙලව සමුගෙන ගොස් තිබෙනවා. ඒකයි මා මුලින් සඳහන් කළේ මේ අය තවත් ජීවත්ව සිටියා නම් අපේ කලා ශ්‍රේෂ්ඨියට කොපමණ නම් සේවයක් සිද්ධ වෙයිද කියලා කාරණාව. එයත් ඔබ මේ මොහොතේ සිතා බලමින් මේ මීරු ගීතයේ රස විඳින්න ගීපද
ප්‍රේම කීර්තිත අල්විස්, තනුව සහ සංගීතය ඔස්ටින් මුණසිංහයන්ගෙන්, ගායනය විශාරද මාලනී පුලස්සිංහල.

සුභාවිත ගී දස විඳිමු වැඩසටහනින් අපි ඉඳහිට චිත්‍රපටයක දෙක ගීතත් ප්‍රචාරය කරමු ලබනවා. මම ඊළඟට තෝරාගමු ලැබුවේ එවැනි ගීතයක්. මේ චිත්‍රපටය මහරෑ හැම වූ ස්ත්‍රිය 1966 වර්ෂයේ තමයි තිරගත වුණේ. මෙහි ගීතවල තනු නිර්මාණය කළේ සහ සංගීතය අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට ශිල්පියෙකු වන M.K. රොක්සාමි

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවර.
1: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතේ පෝෂණය කරගන්න, ඒකාත්මික වන්න මේ උතුම් ධම්මපදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුව එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා, මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳ හමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදුසසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන, කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක්, රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා.

0: ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පිංගතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපානවා.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රිලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවත් පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවි පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.
1: රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හට

0: මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්මභාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරුව. පසේ බුදුහාමුදුරුව දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපය නිසා මේ ඉපදුන ආත්මභාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්න එවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.